0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: ගඩි පනරෑන් හමයි කනි නුවදිහ එක මෙගහට්ස් දිවහිම
1: දිවහිම් නුවදිහ එක මෙගහට්ස්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදී නමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: TVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් TVFM ගේ මේ හැන්ඩි බයිලවත කොමස් පෙරේ
2: දෙපොන් ෆිල්ම් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්.

0: මීගෙ ෆහුන් කලේගෙ ෆානකන් ඉතුරන් අංහැනුන් හුද්දවෙගෙන නොවේ. අදි එකඹලුන්ගේ රීතිකම් කලේගෙ ෆානු අජායිබ ෆුළුවා දරජයන් හුට්ටස්. කලේගෙ ෆානුගේ අඹි අඹි කඹලුන්ගේ තෙරෙන් බයෙක්ගෙ බදලුග එහෙම් බයකා කෑවැනි කුරෙබුම් වෙස් කලේගෙ ෆානකන් හුද්දවෙගෙන නොවේ. කලේගෙ ෆාන මිල්කු වෙගෙන්වා අලු අංහැනුන් මෙනුවී. කොම්මෙ කමෙක්ගෙ මච්ච බල්ලවා වොඩිගෙන්වා කලවු කම්ගා අල්ලාහ් වොඩිගෙන් වේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ගඩින් එක් ගඩි ෆන්සවීස් මිනිට් එකාර සිකුන් තොල්ම මිගඩී කුරිය මිගෙන්දා ලංච් බ්‍රේක් මේ ෂෝයින් තිබෙෆ්න මිගෙනස් තෙමුන්දා ලවත මියදු කමුදාකමං ඔම්මීද කුරන් ලවතකා එකීග මියදු ඔල්ම වාහක දක්කාලම මිදනී අර්මෙන්නක් මේ නූනෙකේ බුණවේ සබබ නූනෙකේ බුණන් මේ බේනුම් වී කමුග වියස් නූනෙකේ බුණන් නුකෙරේ සබබ එහෙනු මීකමා බෙහෙක තොල්ම වාහක දක්කාලමුන් දා ඊරු නූනෙකේ බුණන් මී හුන්න මී උඳගූ වණී කීවෙගෙන් තෝ බලාලාර ගින ෆහරන් අවුමෙන් මී බිරුගන්නණී නූනෙකේ බුණෙෆිනම අනිකා දෙරවෙදානිති රුලියාස්ථානිති එහෙනු එමිය කොල්මෙන් දෙකේ හිංහමනු ජෙහි ගෝස් මීහෙගේ ගොතුක දෙකේ ෆානිති আদি අබදුවෙස් එහෙම් මීහු උෆා කොද්දෙන් උලේ මී හුන්න නූනෙකේ බුණන් මා උඳගූ වාකම මී වණී අමිල්ල කංකන් දූ කොල්ලාෆස් එහෙම් මීහුගේ කංකන් කොන්දේ බයි ෆහරන් උලෙවෙ එහෙනු ಏಕಮಕು ವಿಸ್ನಾಲ ಮಿಜೆಹೆನಿ ಎಹೆಂ ಕಂದ ಕೊಫಿನಮ ಮೀ ನೂನೆಕೆ ಬುಣಂ ಬೇನುಂ ವೆ ಹುರೇಸ್ ನೂನೆಕೆ ನುಬುಣೆ ಆಯಕೆ ಬುಣೆಫಿನಮ ಹಿತಾಮ ಕುರಂಜೆಹೆನಿ ಫಹುಂ ಅಳುಮೆ ಎ ಮೀಹಕು ಎಹೆನು ಬೇನುಂವಾ ವಗುತುಗ ನೂನೆಕೆ ಬುಣಂ ದಸ್ಕುರುಮಕಿ ದಿರಿಯುಳುಮುಗ ವರ ಮುಹಿಮ್ಮು ಕಮೆಗೆ ಗೊತುಗ ಮಿಹಾರು ವರೆ ಗಿನಬೇಕು ದೆಕೆ ಮೀ ಅಮಿಲ್ಲ ದಿರಿಯುಳುಂ ಹಮಜಿಹಿಗೆನ್ ಕುರಿಯಗೆಂದಂ ಬೇನುಂ ತೆರಿ ಹುನರೆಗೆ ಗೊತುಗ ವರ ಗಿನಬೇಕು ಮಿಹಾರು ಫಾಹಗ ಕುರೆ ಪುರತಕ ಮಕಮಕ ನೂನೆಕೆ ಬುಣುಮುಂ ತಿಬಾಗೆ ಅಗುಹುರಿ ವಗುತು ಸಲಾಮೆ ವೆ ತಿಬಾಯ ಮುಹಿಮ್ಮು ಕಂಕಮ ವಗುತು ದೆವೆನಿ ಮುಹಿಮ್ಮು ನೂನ್ ಕಂಕಮ ನೂನೆಕೆ ಬುಣೆಗೆ ದೇವಣಕಮಕ ಮೀ ಸಿಕುಣಿಯಲ್ಲಿಬೆ ಸ್ಟ್ರೆಸ್ಸಾ ಫಿತ್ತುಂತ ಕುಡಕೊದ್ದೇನೆ ಕಮೆ ತಿಮ್ಮಣಕಮಕ ಮಾ ಬೊಡ ವರುಬಲಿವೆ ದಿರಿಯುಳು ಮತಿನ್ ಫೂಹಿಬುಮುನ್ ಸಲಾಮೆ ಕೊದ್ದೆ ಅದಿ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ಮು ಕಮಕಿ ಮೀಗೆ ಸಬಬುಂ ಅಮಿಲ್ಲ ನಫ್ಸಂ ಒಣ್ಣ ಇಹುತಿರಾಮ್ ಇತುರುವೆ ಎಹೆಂ ಮೀಹುಂ ವೆಸ್ ತಿಬಾಗೆ ವಗುತಂ ಇಹುತಿರಾಮ್ ಕುರಂ ದಸ್ವಾಣಿತೀವೆ ಅದ್ಮಿಹಾಯ ಸಾಬು ಅಣಿಕಾವಿ ಸಮ ನೀ ರೀತಿ ಲವೆ ಮೀ ಗೆನಿಸ್ತೇನಿ ಲವೆಯ ಏಕೀ ಗೌಮೆಂಗೆ ಮೀ ಅದುಗೆ ಮೀ ಶೋವಿಸ್ ಮೀ ಕುರಿಯದ್ದಾನೆ

0: I just don't want anybody to get hurt.
1: මේ සීරිස් විනායිෆවනි ටෙක්සස්ගේ වයිලියන් ඉස්පෙවා කෙන්ඩි මොන්ට්ගොමරි නමකක් කියා අංහෙනෙක්ගේ හගීකි දිරිුරුම්ගෙ මච්චා නවාරසතේක හැද්දිහාගේ අහරුතෝගෙ ෆහුකොළා නවාරසතේක අඩ්ඩිහාගේ කුරීකොළගෙ මාහෝලෙ දක්වාදේ මේ සීරිස්ක ෆෙන්නනි ආයිලී කංකමුග වරන් හරකෑතෙරි ආදාගෙ අංහෙනෙක්ගේ ගුතුග ෆෙන්න කෙන්ඩිගෙ දිරිුළුම් ನಮ್ಮ ಸೇನಾಕ ಎಕುರೆಕ್ಕಮವಾ ಎಲನ್ ಗೋವಾಯಾಯಕು ಬೇವಿ ಸಿರುಕುಳುಂಗೆ ಸಾಬೊಂ ಎಲನ್ಗೆ ಅಂಬೆಮೀಹ ಬೆಟಿ ಗೋವಾ ವರಂ ಅನಿಯಾವಿರಿಕೊ ಮರಾಲುಮಾ ಹಮೆಯ ಕಂತತ್ತದೆ ಸೀರೀಸ್ಗೆ ವಾಹಕ ಬಿನಾಯ್ಫವಣಿ ಮಿ ಕುಶಾ ಹಮೆಯ ಕಂ ಹಿಂಗಾದಿಯ ಗೊತಾ ಏಗೆ ಫಹುಂ ಕುರಿಯದ್ದ ಶರಿಯತುಗೆ ಮಚ್ಚಾ

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: හිමබිහි රක්කා තෙරවුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
1: සෑගොන් ලෑගෙන් අත්දොවුම්
2: කෙස්සා කිඹි අලානම අඟයානය ෆෙට් නිවාකුරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: අති හිමබිහිගේ අලාමාතෙන් හුරනම එක හෙරිවුම්
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆನಿಜನಮ ಲಸ್ನುಕುರಬ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
3: ನುವದಿಯೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂ ಅಬದುವೆಸ್ ಎಮ್ಮೆಗಾತುಗ

0: best.
1: නොදිය එක මෙගහට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත
2: ඒ කොඩකො පාත ජෙහිලම ආරම හා කෑරි ගතිම මිහ මුදකුවාන ඒන ජා පින්න බ නු ෙන්න නිසා බැගන තිබෙනවාන
3: කොබ මිතහුන ඩස්බෙන් එහෙරි දෝ මෙවෙස් ඩස්බින කන්නු දාම්මාන
4: මේ මොහම්මද් ෆර්හාද්

0: සකුන් කලේගෆානා සුවාල කුරති කලේගෆාන් විදාල්වාශ එකමුගේ ඉල්මු වාකං කශවරී අල්ලාහුගේ හදරතුගේ අදි කලේගෆානං එකං අංගෑදනී කොන් එච්චි තෝයි قيام بومگ وگوت ور گاو وفاوس اویدانت
1: ان الله لعن الكافرين واعد لهم سعيرا
0: حما کشورم الله کافرن لعن لوی ادي ایورن نٹکا اند اندا ہن نرک تیار کروی

තිබේ දුවහෙ ඒවරෙන් බුණා නැති තිමම්මෙන් අල්ලාහ කියමම් වේ අදි එකලාංග රසූලායෙක් කියමම් වීනම කිහා රඟලු ඊසෙයේ.

0: دي لهي اف ام نوديها كم ميجا هرتز.
1: මීහුන් ගිනවේ වෙහිකල් ගිනවේ මගුතක් කුදිවේ නොකතා වරුවේ රක්කා තෙරකන් නැතමුම් මෙදනේ රක්කා තෙරවාන් එම්මෙන් ජහෙ
2: නිකංකම විස්නානු ලැවුණීම වීගල් ඉහාදර
3: තිමායා එහෙම මීහුන්ගේ සලාමතටකා කොම්මෙ මීහකු වෙස් ගවායිතකන් හුරුමෙත් තෙරකොන් හිතු මුහිමු මගුමතීගේ අමාංකම් එම්මෙන්ගේ රක්කා තෙරකා.

0: නුවදිහක මෙගහර්ටස් දිවේ FM අබදුවස් එම්ම ගාතුක
1: නෝරා ජෝන්ස්ගේ කමවේවිත්මී මේ අල්බමුන් දෙම්මියල්ලවේකි පේන්ට් සෝංග මේ ලවහැගේ ටෙම්පෝ නුවත මියසික්ගේ දුවලිවෙස් වර මඩුමෑතිරිවෙෆ මෝඩු වර බොඩ ඛයාලි දුනියක ගෙන්ගුස්තේනෙ මේ අල්බම්ගේ දෙවන බෑගේ මේදු තෙරෙන් ෆෙනිගෙන්දා කුඩස් කේචෙක් කාල හිග්ගෑම් ලවෙන් මේ වර කුරු ලවෙන් ඉගේ තො තිම්මිනිට වරෙස් කුරු එකමකො අල්බම්ගේ තර්තීබබලෑරු මේ හමජෙහිලෑගෙන් නේවාලානෙ කුඩ ජාගේගේ ගොතුක වර ފުරිහමෙ පේනුම් කොފަවා ලවෙන් ಹಾಸಕೊಂ ಆಲ್ಬಮ್ ಗೆ ಎಮ್ಮೆ ಅಸರ್ಗದ ಹಿಸಾಬತಿಯುಂಗೆ ಕುರಿಂ ಹಿತ್ತಕ ಲುಯಿಕಮಿ ಗೆನಿಸ್ತೇನೆ ಲವೆ ಲವೆಗೆ ಸುರುಹಿಯಾ ಎಗ್ಗೊತಂ ಮೀ ತೆಮೀಹೆಗೆ ಮೆದುಗವಾ ಗುಳುಮಾ ತುರುಮಿನ್ ಸಿಫಕೊದ್ದಿನ್ ಮಟ್ಟಕ ಪೇಂಟಿನ್ ಎಫದ ವಿಜುವಲ್ ಮನ್ಸರ್ತಕೆ ಕುರಹ್ಯಾದೆ ಲವೆ ಮೀಗ ಕುಲತಕ ಅಲಿ ಪೇನುಂ ಕೊಫಹುರಿ ಗೊತುಂ ಮೀ ಸೀತಾ ವಾಹಕೆ ಕ್ಯಾದೆ ಲವೆ ಕಬುರೆ ಬೊಡ ವಕಿ ಹಾಸ ಮೂಡೆ ಗೆನಿಸ್ತೇ ಮೂಡು ಪೀಸೆಗೆ ಗೊತುಗ ವಾಹ ಕುರವೆ ಎಮ ಆಲ್ಬಮ್ ಗಹುರಿ ಪೊಡೆತಿ ವಾಹಕತಂ ಹಿಮಿಣೆ ಲವತವುಗೆ ಮೆದುಂ ಮೀ ಹಿತ್ತಕಂ ಹಿಮೇಂಕಂ ಗೆನಿಸ್ತೇನೆ ರೀತಿ ಮೆದುಕೆಣುಮಕ ವೆಗೆಂದಾನೆ ಅದೇ ಪೇಂಟ್ ಸಾಂಗ್

දැන් මේ ඇල්බමොන් මේ ගෙනස් දෙලවකි නයිටින් ගේල් මේ නෝරා ජෝන්ස් ගේ අමිල්ලා ෆේවරට් ලවකම මේ වනි මේ මොලි ඇල්බම් ගවස් එන අමිල් ලේලේපවා දෙලවන් තෙරෙන් එල්ලව අනිල්ලවකි අර්මෙන් කුරින් දෙකි ටයිටල් ට්‍රික් මොලි රෙකෝඩ් ගේ හෙල්ලවතකා අලා බලර මේ හින් නුතනවස්වා ෆද එකමකු කමකන් එදි හෝදා කාලා තෆාත හකතෙන් නොත වයිබෙන් එකුල වේලවෙන් music critics buna gotun mi fahu ge album taw ga nora jones ene ge amilla lavakyum ge style kuriye gendane misrab emme furutama dakkali kuda balalome mi lavage lemuga beenung go famiwa nightingale laki reegandu higgam ko lavakyum mashur duunyen adi pai gadimi wahaka taw ga andiri ge teren fenna ummeedu ge ramze besme mi lavage e duuni sifo goddeni lavakyum teriya intihan intizar kura ದೋಬಿವೆರಿಯಾಗೆ ಬದಲ್ಗ ಏಯ್ ದುನಿಯೇಗೆ ಕೊಮ್ಮಿವೆಸ್ ತನಿಗೋಳೆ ಏಕಮಕು ಆಂಡ್ ನುಫೋರಾಫದ ದುರು ಹಿಸಾಬೆಗ ಹೊರಿ ಮೀಹೆಗೆ ವಾಹಕ ಲವಕಿಯುಂತೆರಿಯ ನೋರಾ ಜೋನ್ಸ್ಗೆ ಫೇವರಿಟ್ ತಿಬೆಫ್ನ ಕಮದೇತೋ ಅಡುವಹಾಲಮ

0: نودي هيك ميجا هرتز دي بي اف ام ميجا ليج كوريا ميداني سبورتس بيت مي سلسلة كي شو تا ميجا نستني كوم هوم تو هيك مندرو دي جهاير دين مي شو غا كوريا نوي بيكي دا ريال توكسون مي با دي مي با غا مي كوم بس هما غا مي هيك واه غا كول مي ايفالا نينغ فاتون دين فاتون تايار تا واه غا كول ادو هال
1: يا
2: The Real Talk Zone.
3: අරුගණ්ඩේ කී ෆාතුන් නායකේ වර දුවස්පන්දන් ට්‍රේන් කෝරි ට්‍රේනින්ග් පාර්ට්නර් ෆාතුන් නායකේ මේ ෂාක්ස් කෙක් බොක්සින් ගයා ඒසී බීජේජේ ගයා දැන් අරුගණ්ඩ වර දුවස්පන්දන් ෆෙනිෆර් බෝරි ෆාතුන්ගේ ට්‍රේනින්ග් මේ ට්‍රේන් කෝරා ගොතාච්චි ෆාතුන්ගේ වර ස්ට්‍රෝංග් වර්ක් එතික් කැ හුන්නාන වර ඩිසිප්ලින්ඩ් වර කන්සිස්ටන්ට් වන් අනින් හේ කලහ බොඩ සීක්‍රට් එනි නන් සක්සස් එකන් ඇන් ඉට් ෂෝස් විත් ෆාතුන් දෝ ෂී ෂෝස් අප් එවරි ඩේ ඇන් ෂී ඩස් හර් ඇඩිෂනල් වර්ක් හර් හෝම් වර්ක් හම අපදුස්තු I have never seen her in normal gear. She's always in training gear. Abadus, I mean, she's from 24/7. She's a true martial artist. Fatum Fetti, me Taekwondo 2018 sabu coach Ayuba coach Kinan naik. Aida me hun naiki hama maade Taekwondo introduce kore da me hun at a world class level hama varre rangal and they produced a good first batch of black belts around 2019-2022 sabu. And Fatum was among that batch. And since then, Fatun has worked a lot with kickboxing to transition to kickboxing though. Then she has worked along with coach Nasir Pintoshan and coach Ibrahim Naja along with myself. Three of us, we do Sharks kickboxing and we are currently developing the next batch who will hopefully go and fight in KFL. The opportunity to fight at KFL though, Methi Genestini, coach Nasir Pintoshan. ඒවර බොඩු ඔපචනිටි එකකාල දීග මේ ෆයිට් කරන් දෙබු ඒම හුරිහා මෝල්ඩිවියන් ඇතලීට්සුන්නවස් මේකාල පලට්ෆෝර්ම මේ හෝදා දෙනුමකි වර රඟලු කම කෝච් නාසිර කොද මේ රොබට් ෆාතුම් වර බොඩු වෙච්චෙන් ඒ කොම්පලිෂ් කරේ මේ කේඑෆ්එල් වෙන් අද මෝල්ඩිවියන් කොම්බට් ස්පෝර්ට්ස් හිස්ට්‍රියේ කොනේ මෙහා බිග් වික්ට්‍රිය මේකාල ලීගෙක් ගේ මෑර බෑවරු එමචර් ලෙවල් කොම්පිටිෂන්ස් කයා WBC එකාල එච්චස්කේ බොහරි කොම්පීට් කොප්පු මාලෙන් එක ඇත්ලීටෝ ekam faatun kuriha mekala big victory debum ki war bodu kama plus her performance was incredible hama complete domination plus she got a finish though that's a very big deal at a level like that aim a huge props to her and we hope to see her succeed in the future too hama meka gena kantata
2: the real talk zone
0: ගේ මිදේ ෆාතුන්ගේ කෝච් আদি ට්‍රේනින් පාර්ට්නර් සුකන් හසන්ගේ වාහක කොළ කීකේ බුණලානි ෆාතුන් සුකන්ගේ වාහක කොළ
1: සුක් වර සපෝටිව් ෆාතුන්ගේ මාෂල් ආර්ට්ස් ජර්නිග සුක් කී ෆාතුන්ගේ බ්‍රසීලියන් ජුජුත්සු ගේ කෝච් දෙම් ඇකඩමි ග උලේ ෆාතුන් එහෙන් මාෂල් ආර්ට්ස් ප්‍රැක්ටිස් කරා තම සුක ෆෙනි ෆවුන්නානි පෙන්නන ටයිකොන්ඩෝ ග උලේ තන් කික් බොක්සින් ග කොඩකෝ ඒ කියලන් දාතන් අස්සු දෙගේ හමයින් කොෂ කික් බොක්සින නොහද දෙම් 2018ග ටයිකොන්ඩෝ ජොයින් වගෙන් ප්‍රක්ටිස් කරමු හම ටයිකොන්ඩෝ නිම්මාෆ දෙන් ඉන්න නේරුග කික් බොක්සින් එම මේ කාලකුලාහේ තිෙන් එක්ලාස් නගාදේන ඒරුග ඉබ්‍රහම් නජ ඒ කික් බොක්සින් කෝච් දෙම් ටයිකොන්ඩෝ නිම්මාෆ එක්ලා හබෙස මඩු කොරන්න ඒරුගද ඒ 2018 ඉස්සබ්ග දෙම් නජය එක්ක කික් බොක්සින් ගේ බේසික් ලයික් කුඩක පංජසෙච්චේ වරල් ලයික් ඒරු එක්කුත්ක ස්පංජ කුරාක වෙස්නේගෙන දෙන් කෝච් නජ කුඩකොන් එහෙන් වර බොඩක් කියා දෙ වර වර වර බොඩක් කියා දෙ කිරියා කුඩ කුඩක පංජ කොල් දෙ වර ෆවුන් නානේ ද කික් බොක්සින් ක්ලාස් නිම්මා ෆදෙන් ඔන්න ඔන්න self defense class වෙස එතගදින් self defense class මාරු කරානි දින් self defense class උලලාෆා දෙන් දානිගේ දෙන් ඒකත දෙන් ඒ sharks martial arts academy ගොන්න class තන් ඒ ඒරුකද දෙන් shark martial arts අල්ගෙන මෙන්න ගෙනස්තිනි අල්වන්ගේ මෙන්ගේ taekwondo මාස්ටර් අයුබ් එහෙවිම මේ ෆුර්සතුක අල්ගොන්මගේ මාස්ටර් අයුබ වරක් පොඩ ශුකුරාදා කොල්ලම් බේනුවෙන් පාතුන්ගේ එම මාර්ශල් ආර්ට්ස් ජානීග එම්ම බොඩෙස් සපෝටෙන් ලිපුණී වෙසම් මාස්ටර් අයුබ්ගේ පරාතුන්
0: දැන් මේ කුලිවර කී දැන් හැම කුරින්ස් ෆා කොෆින් රාජ්‍යගම ආමු කුලිවර නෝනේ මේකි දැන් ආයිලාගේ පරාතුන් දිබේ සපෝට් කිනේ ෆාතුන් සිෆ කුරාන්
1: ආයිලා ඉන්වෙස් වර සපෝටිව් මේ හැම ක්ලාස් තන් ඔන්න ගඩියන් හැම අලුගන්න හැම පේනුන් ගඩියක් ප්‍රැක්ටිස් සද්දාම් ෆුර්සතු දෙනද ඒ වර පොඩි සපෝට් එද්ද
0: කොම්බට් ආමි කුලිවර්තකේ මේ ගින ෆරක බුල් කරවෙන එකල අංගෙන් කුදින්න අයහා ගුලේ කුලිවර්තකේ නෝනේ දැන් එම් ෆුරත මස්දු ෆාතුන්ගේ මේ ආයිලාගේ ෆරාතුන් උනි මම්ම බප්ප මගේ ෆරාතුන් කීකේ අස්ලු ෆුරතම බුනි මේකම ෂව් වෙරිකම් ෆාලු කුරීම
1: වර සපෝටිව් අනේ හම අලුගඬු කුරම් බේනුන් කමෙ මේ හම බේනුන් කුලවර කවුලෙම් ෆුර්සත දෙනසෝ වර සපෝටිව්
0: කොක්කොමෙන් නුනි යමුන් ආයිලාගේ හෙම් ෆරාතකුන් මි කුලවර ගුලේත ෆාතුන් නු ෆාතුන් ගේ
1: ආයිලාගේ නෝලේ ආ ෆැමිලිය බිස්කුට් කුනෝලන්
0: ඒ මණික සිංගල වේ කද මි ෆාර කොංග ලවේ ජහන්
1: තන්කොලේ රිලැක්සින් මඩ මැතිර ලවේ
0: ඔකේ ලවේ ෆහු බතල් කොලානා

0: موديها كم ميجا هرتز تبقى هي FM.
1: ايه كوروكو فاتا جيلما ارم هي كاري غتي مي مي هم دغو انا انا جا بين نمبر نو فن حساب كان تبقى ماني
2: කොබ මිතා හුන ඩස්බින් එහෙරි දෝ මේ වෙස් ඩස්බින කන්නු ලාමානි
3: ආයිලා යදෙකොළ සහුරා ලෝබින් කුරි කෑවෙනි
4: මිහාතුගේ ෆරාතුන් අහරින් බේනුම් වාෆද ලොයිබ්බා අලාලුමා ඕකා තෙරිකන් ඉහසස් නොවනි කීවෙ
3: ලෝබීගේ හුළුකොළ ෆඬුවේ ಕೇವಿನ ನಿಮ್ಮ ಕಾಹಮಿಯತ್ಯ ಸಬಬಕಿ ಕೊಬೇಬಾ.